කාලය කෙමෙන් කෙමෙන් ගත වීගෙන ගිහිල්ලා ඉතින් විනාඩි 50ක්ම ගෙවි ගිහින් වැඩසටහනෙන් කොහොම නමුත් ඉතින් සුපුරුදු පරිදිම මේ වෙලාව වෙනකොට ඔබෙන් සමුගෙන යන්නට වෙනවා කැමති වුණත් අකමැති වුණත් ඒ තමයි ජීවිතේ හැටි ඉතින් අදට එසේ සමුගෙන ගියත් ලබන සතියේ මේ වෙලාවටම ඔබ හමුවීමට වර්ධීම එනවා නිකම්ම නෙමෙයි මියුරුතම ගීත සමුච්චයකුත් රැගෙන බොහෝ විට සහෘදේකුගේ සහෘදේකු ප්‍රියකරන සහෘදේකුගේ මතකාවර්ජනය සිදු කරන ගීත සමුච්චයක් වෙන්නට පුළුවන් ලබන සතියේ වැඩසටහන. ඉතින් උත්සාහ දරනවා අප සමග පෙළ ගැසී සිටින මැදිරියට පැමිණෙන්නට බලාපොරොත්තුවෙන් සිටින සහෘදේකු හෝ සුහදිනියක් සමග සහෘදයාමය එහෙ නැත්තම් එසෙත් නැත්තම් සුහදිනියාමය ඔබ සමග ගත කරන්නට නිකම්ම නෙමෙයි සහෘදයා හෝ සුහදිනියක සුහදිනියගේ ප්‍රියතම ගීත පොකුරක් රැගෙන සමහර විට ඔහුගේ මතකයන් ඔබගේ මතකයන් සමග සමපාත වෙනවා ඇති. එසේනම් අදට ඔබෙන් සමුගෙන යන්නම් මේ සුන්දර රාත්‍රියේ නැවතත් ලබන සතියේ ඔබ හමු වෙන බලාපොරොත්තුෙන්. හිතින් එළඹෙන සතිය ඔබට සුවදායක සුපැතුම් ඉටුවන සතියක් වේවායි ඉත සිතින් පතනවා. ඒ වගේම අද රාත්‍රිය ඉතාමත් සුවදායි රාත්‍රියක් වේවායි පතමින්. නිකම්ම නෙමෙයි සමුගෙන යන්නේ ඔබ සමහර විට නොඇසූ ගීතයක් සමගින්. ඇතරම මේ ගීතය නවක ගායිකාව නවක ගීත රචිකාවියකගේ ඒ වගේම නවක ගායකයෙකුගේ ගීතයක්. ඉතින් ගීතය ඉතාම අපූර්වයි. මේ ගීතයත් ගීතයක් බවට පත් වුණේ උදුලා පද්මාවතී කිවිඳියගේ සඳ එළිය කළුවරයි කවි පොතෙන් තමයි තෝරාගෙන ගීතයක් බවට පත් කළ තිබුණේ. එසේනම් ලෝම සුවිසල් ගඟක් වී මුහුද සොයමින් ඇදෙනවා එක් ගඟ ඉවුරේ මලක් වී සොඳුරියේ මම පිපෙනවා.